0: adwene wɔ me nnwom a
1: yesu wagye nkwa wagye me nkwa yesu wasa me yare ampa ara mɛka mɛyi no ayɛ na mama sɛ nyina ho sɛ adom bi wɔ yesu
0: ɛnwom papa na hindi da nabɛti suo wɔbɛfrɛ no sɛ ɔwa ye dɛgya fotofo haso yeyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy
1: na hindi shali drown naso shali drown naso wo bo bo bo
2: freno sa
1: ye
3: deja ofutufu asunjira aya wahine aya hi apa
1: sura bo foto
3: nyunde de
1: yay
3: hallelujah wa sura